අනවරදම්මයි දරවේ අරිපායි මයින්දා නිත්‍යමංගලමාන බ්‍රහ්මදේනා නිකිලමුමේ නිහතිීඩුම් බ්‍රහ්මමේනා සත්‍යඥානානන්ද බ්‍රහ්මමේනා ජගජීව පරකලිලා බ්‍රහ්මමේනා විස්තරම ජාතිකුම් බ්‍රහ්මමේනා වේදන්ත වේදිජමම් බ්‍රහ්මමේනා අද්වෛත අකඩපර බ්‍රහ්මනා